0: හන්දි දොරේ ගාවේ වුණා නේද දොරේ ඉන්නේ සබුණ තයි නේද දොරේ වේලා එන විඳලා නම් තුසාරුන් කිතුන නැසතම අම්නි විනාත තුමේ ගොරේ සතු විතු ඔය වගේ උතුව ඔතුන් ඇසවන ගොර යලම ඉඳලා නෝව සිරවායි නිදියෝ නැතේ නිදි නිල මොවව තෙන්දි සලතු ලනඟු
1: Wait, how old is